0: Hatalihay. Nanabati na Girit Maya Live FM.
1: Live FM.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් ඩබ් ලයිෆ් එකට සැකරින් ලස් රේඩියන් සිටියෝ විස්මරෙන්දුනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන්

0: లంకా వేళా వెందే. ఎలా ఉదే హయాయి
1: ఎకాయి
2: లైవ్ ఎఫ్ఎం డాట్ ఎల్కే.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගඩන් ටියුණින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගන්න

0: www.livefm.lk. Kita pinawana rasa.
1: Livefm.lk.

0: Mamamati na Girit Maya Live FM.
1: Livefm.lk.

0: Srilanki Ritmaya Vishwa Sisara Live FM.
1: Live FM.lk.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් කරන්න ක්ලැසික් රේඩියෝ දිසමඳු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලැසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: kasama tina Girit Maya Live FM.
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.lifefm.lk

0: iwfm.lk.
1: livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: ලංකාවේ වෙලාව උදේ 7:00. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ඩිෆ්නප් හවම එබිකවෝෂනල බබපට සත්දෙන්දෝ අන්තර්ජාලය හරහා කිරිබ කලයේ ඕම්සකින් Live FM නටක සර්කිරම ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය
1: livefm.lk

Live FM.

0: Nono Martina di Ritmaya Live FM.
1: Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

0: Sonora Matina i Ritme Live FM.
1: livefm.lk

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

0: හරියටම උදේ 8යි. විසයි
1: live fm.lk. Hey.

0: அம்புரு பிட்டியட்ட கல் பிட்டியட்ட www.ifm.lk
1: livefm.lk

0: ලංකා වෙලාවෙන් හරියටම උදේ 8යි. හතලිහයි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: ගමට හෝමාගමට ගොඩගමට www.iwfm.lk
1: livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්

0: Homer Martina i Rytme Live FM.
1: Livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.lifefm.lk

రుహునట రాజు రటట సింకడగలట www.liveFM.lk

రుహునట రజరటట శంకడగలట www.livefm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් දිසනරුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රේඩියෝ ගාඩන්

0: www.livefm.lk. Kita pinuwa na rasa.
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk
1: Live FM.

0: කවෙලාවෙන් උදේ 10යි.
1: Visay
2: Live FM.LK.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රව

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM
1: livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM. LK.

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: livefm.lk

0: Live. FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iufm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවිවල පියවට සාදින්දෙමු. අමෘජය රාශ්‍රය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.iwfm.lk
1: livefm.lk

හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන

0: වෙලාවෙන් මධ්‍යහන 12යි.
1: විසයි. Live FM.LK.

0: ගමට හෝමාගමට ගොඩගමට www.iwfm.lk
1: livefm.lk

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.i4s.radio සිලෙක් කරන්න. බ්ලස් රේඩියෝ සමර්ධුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM. LiveFM.lk

0: வேகஸ நிவர்ண ரித்மய www.livefm.lk.
1: livefm.lk.

Sri Lanka Rhythmia Vishwa Sisara Live FM. වෙලාව දවල් 1:00 විනාඩි

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්

0: श्रीलंकी रिदमय विश्व सितारा लाइव एफएम
1: liveFM.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වදව වෙන විකල්පයක් පිවට සතුින්මු අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM
1: LiveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ඔබසල රේඩියෝ ගාඩන් උනි රේඩියෝ FM හරවගේම වද්ද ගමාව ශ්‍රණය හැව ඔබට පතුටින් දැනුමු තොල ශ්‍රවණිමට ඔබ කල යුත්තේ ඔබේ ලයිම් යංකර සර්ෂිමෝන ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ಮಹರಗಮಠ. ಹೋಮಗಮಠ. ಗುಡಗಮ.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ඔබ තත්ත්වයේ ට ඔබලේ ඕනම Live FM යන් ටයි කර සර්ච් කිරීමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: LiveFM.lk

هاي حطلي هاي ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune Reef app හරහා එබඩ විකනවත්තේ රොකලබිය සුට දෙන්න අතරලේ හස්වනේම ඔබලයුත්තේ ඕම බ්‍රවුසරේකින් Live FM පිටර සුචමන් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් සයිට් එකටනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: livefm.lk

ලංකාවේ දැන් වෙලාව සවස 3යි. නොනවතින ගී රිද්මය ලයිව් FM.

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුවත Radio Tin Radio FM ගමක ශ්‍රකලව අපිය සතිනුමු අචහරවණට ඒ ඔමබ්සන් Live FM යුන් ටයිපර් සබ්ස්ක්‍රයිබ් පමනයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේ තත්ත්වයක් සිදුවෙකක් බව අපට සිදෙනුනෝ. අන්තර්ජාලය හරවණේ කිරීමට Play ඕමතරයකින් Live FM යනුවෙන් type කර search කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk.
1: livefm.lk

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

0: ಆಹಾರಗಮಠ ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ www.ifm.lk
1: Live FM

0: සවස 4යි ලංකාවේ දැන් වෙලාව.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.live fm.lk
1: live fm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.liveff.com
1: livefm.lk
2: ලංකාවේ දැන් වෙලාව සවස

0: livefm.lk.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම ලයිව් FM.

0: Samo ti na G-Ritmaja. Live FM.
1: Livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.live fm.lk

0: Gente, signore.
1: வேஷ நிவண ரித்மய www.livefm.lk.
2: Live FM.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලැක්ලියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන

0: Laban sa pahay, Langkawi Wilawing.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දලොප රුගටින් රියෝ ෆරවක් වඩකම් කුෂකලව අපට සියනුමු අර්ජ රාෂ්ට්‍රකිට ඔබ කලතේ ඕපරකින් Live FM යන්තර සචීම පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය
2: Live FM.

0: livefm.lk.
1: Mama Matina. Be with me. Live FM.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසමරුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු හන්නත් ඔබ කැමති නම් ස්ක්‍රඩියෝ සිලෙක් කරන්න ලස්ක්‍රඩෝ සමනමු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ.

0: IWFM டோட்டல் கே
1: LiveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන app හා මැප්පමන්තිෂේක බක්ලොබ් ටිදෙම් තලහා වෙට බලේ උඩම රෝරින් Live FM යන ටක්කර ජොබ් නයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවත දින ගී රිද්මය

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු IFM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම අවිවික් ශ්‍රවණය කරයි අපි සතුටින් තොරලෑ කිරීමට ඔබගේ ඕතර IFM යනුවෙන් ටයිප් සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.lk

0: ವೇಹಸ ನೀವನರು www.liveFM.lk.
1: LiveFM.lk.

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.net/ලැක්ලෝ දෙසුන්වැැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුණින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්තු

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වේබ රිග්මනාවක ඔබේ ශ්‍රවණය කැකි බව ඔබ අත්දැම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආද කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා එම තවත් වෙබ් අඩවිනක ඔස්සේ ශ්‍රවණය කර තුන් දැන් දෙමු. චර ශ්‍රවණය කිරීමට ඔබ කලෙත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය
1: liveFM.lk

හිතට දැනෙන රිද්මය Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.

livefm.lk livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.la

0: iwfm.lk.
1: livefm.lk.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

நிவர்ணரித்மய www.livefm.lk.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. Live FM.lk

0: liveFM.lk.
1: Live FM.

0: நேட்டவின். සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන අරහගේ අත්බවක අපිට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ලංකාවේ වෙලාව රාත්‍රී 10යි.
1: Live FM.LK

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk
1: livefm.lk

0: රාත්‍රී 10යි.
1: Live FM

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM.
1: Live FM.lk.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: රට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.sikradio දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: ഹൈ ദംഗ്ലാവ്
1: ലൈവ് FM.

0: Bono Bettina Gerrit Meyer Live FM.
1: Livefm.lk.

0: අපරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM and YouTube FM app රහවෙම top දවිවකේ අපිට සතියනෝ චාරහවෙම ඔබ නරෝකි Live යන්නේ නයි සර්කිපයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: වෙලාව ලංකාවි වෙලාවෙන් රාත්‍රී 11යි. www.livefm.lk හිත පිනවන රස
1: livefm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙක්ට්.
1: Live FM. LK.

0: Live FM.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති. හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ.

0: விழாவின் ஹரியட்டமர துலஹாயி.
1: விசாய் லைவ் எஃப்எம்.

0: Bonapartin Agirigmaya Live FM.
1: Livefm.lk.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.live.com/click කරන්න. Classic Radio දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන Classic Radio Radio Garden TuneIn Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: www.livefm.lk.
1: Live FM.

0: livefm.lk.
1: Hey, hit it up. Hit it to Danny Rhythmia. Live FM.

0: Bono Martina Girit Maya Live FM.
1: Live FM.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk

0: ඒකයි ලංකාවේ වෙලාවෙන්. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ශ්‍රවණයකට අපිට සුට දෙමු. අන්තරාෂ්ට්‍රීය කලතේ ඕනෑම ප්‍රවෘත්තිකින් Live FM යන්නයි පැත්තකම්. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: LiveFM.lk

0: ಮೃಗಮಠ ಹೋಮಾಗಮಠ ಗುಡಗಮಠ www.ifm.lk
1: Live FM

0: IVFM டோட்டல் கே
1: LiveFM.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk

0: with a new arrhythmia. www.livefm.lk.
1: livefm.lk.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

Winasurila. Mamamatinag i-ritmaya Live FM.

වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: රහස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk. Hey.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික

0: නැටවෙන්න සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් ඉස්මෙන්දු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:00.
1: LiveFM.lk

Pinagirit Maya Live FM.

0: வேகச நிவன ரித்மய www.livefm.lk.
1: LiveFM.lk.

0: Mama Matina Girit Maya Live FM.
1: Livefm.lp

ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.

0: හතලිහයි.
1: දිවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www..

0: ආගමට හෝම ආගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: నేటవైన సింధు అహనాతరే హిత సన సన సింధు అహనత్ ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලික් සනන්ත හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk
0: සුබ උදෑසනක්. වෙලාව 5:05. ලංකාවේ වෙලාවෙන්

සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යනවාගේ ඔබත් බකාව ශිෂ්‍යකෙක් බව ඔබට සතුටනුමු අමරද හෆ්‍රික බලයේ ඔන්නම රෝරේන් Live FM ටක් සර්ගිරි පොම් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගීරි

0: කවිලාවෙන් පාන්දර පහයි.
1: විසයි. www.livefm.lk හිත පේනවා.

రుహునట రజరటట శంఖడగలట www.livefm.lk